වෙලාවකට ඔයා ආදරේ මගේ ලක තව වෙලාවකට මට හිතා ගන්නවත් බැරි දුරක ඇත්තටම ඔයත් මේ

දිවි මගෙහි මෙතෙක් දුර මා සමග ගමන් කළ, මා සමග සිනාසුණු, මා සමග ඉකිබින්ද රසික ඔබ මට කුමුදෙකි, ගඟුලෙකි, පහනෙකි, පවනෙකි.